또 이렇게 뜨면 오늘 가봐. 금이야. 기대한테 했으면 고래로 고파오라 수인이 되네 이 파파 확인해 이미 희카이 왔지만 기대 카파하고 오포트키 마이 타피티 메테라 와야타 나포 카타히아노 카히키 and I just want to give a big shout out to all those from Te Whakatohia who are in Las Vegas right now come to Te Whakairinga Toikei Te Haere Ake ki UCLA i tēnei wā no ngā uri o Te Whakatohia e tahi o ngā taonga kai Te Whakairiiri ake e rātou i tēnei wā i tēnā tuku o te ao tēnā Mihi kau atu ana ki ngā, kia koutou koutou o te whakatohia o mātātua waka. Hoi anō, e haere ake re e karewa, ahakoa herangi ua kei te haere ake I ngā tori ngā waeta, kia whakakipakipa I a tātou I tēnei ata, anei ko ngā hiwi apanu I tēnei e hika. Kia mai tōni mai rā, e karewa, I runga I tōreo I rirangi Māori, up next, ko ngā āhuatanga o te marama ka piti a te pōnei, ka tukuna a kōtatanei.